හබද පෞපංජන ජමකාල් නිකංජන හර්ෂේ තීලිව ලායි හර් සුකුදාතා ගුරු මුඛ ජාතා සේජේ රහ සමායි පගතා කා පෝජන හර නාම්නේ.

සේයි පගත ජෝතුදුපානේ නානක තින කෑ සත් කුරුබානේ මලාර මහැලා පඥවා පරමේශර හෝවා දයාල මේගවර්සෑ අමරතුධාර සගලේ ජී ජන්ත තෘප්තාසේ